තුඩා සිල්ලා කෙබාදරූ පින්තෝ තස්ස කියා කියා මුනියන්න මුන්සං තාමවයේ ඕටලුන් ඉන්දිය ඥබිලිය බයිය ගිලිය ගිලිය බකාතසිය නංආ කිතයේ.